අම්මට අපි වෙලේලවින් දෙකන්ගත් රැසලූ බේමිට සරයාන හත්තතවත් සවකන්න ඉලගිලාට විටවට සක් සෝගයාන අශනිලා අපි වෙල්ලේ නොනවූමි පි වෙලේ පේනික් පටන් සිලලරගුන්නාවම සිලලරගයා නෑවලගනට මානකි වල්ලමත් අම්මකචන් මේනිට සංනාට මාලුතලු තුංගසුලාෝමිගිත්සි. Do say it's a min.